0: Ladies and gentlemen, the game is over.
1: මුනිවස් විදුවලම නුවදිහ 1 MHz දිවෙහි FM ටියුන් කරනවා.

0: Es un teringue jobón.
1: දිවෙහි FM ගේ කොම්මේ ගැටියරේගේ ෆැෂන් වෙස් දිවෙහි අමිල්ල රාගේ කියලා වේකෝ.

0: Mihar gadin diha gadi bar mina thinga af mina nodi ke me gar FM me gadi ka kore me gadani ehun terin ge hobun sho tibe frun ge ehun terin ge hobun sho ga bar me frutsa thole fati pese me abdir ko na not call level wa ga dakala lava jalam be ba ba verina den ama message ko lum ge frutsa tes me ade thole fame ati pese me ai message ka ay ko lava jalam be me avha lava ge nan jahala fa den ama fun wala be ba message le la fun wala me ge ero masike kuran hama lava jeha deve to me har me ti shog bare ka school fa assalamu alaikum
1: wa alaikum assalam
0: anto
1: ya ba
0: ko ba hada ha ba de ko she adu ti ai ki ne hal
1: ba de ko ke le ti
0: ko ba enge jena tu ba li ma
1: la ba
0: ba ra va shi fa ke de ne anto
1: labba
0: ko baden
1: do ko paat rangal
0: rangal doctor ka hame devijje
1: marega me ne me reng haptave paat menna kade malennuwe
0: na tu fila honna ne hemem dimenu
1: no le anta monik
0: ko anta uleri anta buni anta hunnani malega no ne viligilli ge do
1: mola malega
0: ulu malega hemi ma de amu veni ves no la ne no
1: ಮಾಲೆಗಾ
0: ಮೇರೆ ನುಕು ಮೆನ್ನು ಸುಳೆ ದುಸ್ತಿ ಕ್ಯಾನೆ ಮೀ ಹುಕುರ್ದೋ ಉಳು ನಿಮ್ ಬೇರುಗ ಕುಡ ಎಹವದೆ ಅಮುದು ಅದು ಬೇರುಂ ಬದ್ದಗುನು ಅಣತ ಫೆನು ನಸ್ನೇಂಗೇನೆ ವ್ಯಾಂತು ಯಾನಿ ಕಮಳು ತಗೊಳ
1: ಆಂತು
0: ಹೆಂಗಿ ದಾನ್ ಕಣ್ಣಂಗೆ ಮೀ ಅವಾಹಕದ ಕಾಡು ಇವಿಗೆ ಪಹರಿಗದೋ ಎಹೆಂ ಬೈ ಮಿಹುನ ಬಿಸಿಂಗೇವಿ ಅವಾಹಕದ ಕಾಡು ಇವಿಗೆ ಬುಣೇವಿ ಅತಿ ಹಾಲವಿ ಎಹೆಮಿ ಮೇಗೋತುಂಗೇಂಗೆ ದಾನ್ ಕಣ್ಣಂಗೆ ಅವಾಹಕದ ಕಾಡು ಇವಿ ಜಯಕ ಮುಕು ಫೇನಿಫ ಮಿಹಿನ್ ಅಂಗೆ ಅನ್ನು ಪುಣೆ ದೇಯ್ಯ ಅನ್ನು ಹೆಂಗೇನೆ ಅನ್ನು ಅಂತು ಅಂತು ಅದಿನ್ನು ಫೆನೇವಿ ಅದೇ ಅಲ್ಲ ಬಿಸಿ ಫೆನಿಫ ಹೋರಿ ನಮ್ಮ ತಾಯಿಗೆ ಬಿಸಿ ದಂತಿ ಕುರಾಂಗುಳ ಕಾಂತ ವೆಜ್ಜೆ ತಮ್ಮ ಯಾರು
1: ದೆನ್ ಮೇದು ದಕ್ಕಾಲ್
0: ಬದುದೋ ಬಾಕಿ ಕುಲ ಎತ್ತ ಗಣ್ಣಂತಿ ಉಳೇನಿ ಬಾಕಿ ಹೆಚ್ಚೆ ಫಹಂದೋತಿ ಉಳೇನಿ ವೆಡ್ಡಿನ ಕತ್ತ ಎಮ್ತಿ ಕುಲ ತಾ ಹೋದಂಜೇನಿದೋ ಮುಳಿ ಮಾಲೆ ಸಮನು ಫೆನು ನೀ ವಾರ ಗಿನೇರು ಹಿಂಗಿ
1: ಹೋದೆ
0: ತೋಬಲಂದೋ
1: ಅದಿ
0: ಹುಣ್ಣ ಗೊತ್ಕೊಂಡು ತೀರಿ ಅದೋ
1: ಪಾರ್ಟಿ
0: ಅಂಜೇನು ಹೇವಿಮ್ಮ ಪಾರ್ಟಿ ಜುಲೈಗ මිනිවන් දුවකන්නේ තියන්නනිදෝ ඊද සහුර හාස දුස්ථ කන්නා කනති වලන
1: නැගැගන්න දුවහස්ථාදරෙන් බොඩ එමම් පාටන එදවාහද අනකත් පොක්පදෙන් අවඩම චුට්ටිව සෙදිය දවාහ
0: නඟලේ නඟලේ ඔයන්ත චුට්ටි නෙගේන ද
1: පාටෙන් ඇසා ඩොක්තර් දක්කා එකන්ත පොක්කද රශද්දාම
0: රඟල්වා
1: පහරයි කියස්සු ඩොක්තර් දක්කාතා නොදෙන් හාක ඔත්තේ දැක්කන් ජෙහේතිීවේ දෙක්කේ තු මී මඩු පොල්දී දෝයකම්කු උඳගු අරං හාස මිහුණ දක්
0: කුඩි පැගන්තු ජැහෙනෙ එපටමට හදදන් ශෙර සුග හුර
1: නොත් කුරන් ජැහන්දැන් නන්නොත් කොල්ලාප දානමි කොළුම රත් පරදිය පාටියෙන් ඇස ලවස් ලාපානන්
0: කුරි බැග පොල්ලී අවානේ එරම ගංගලන් දෝ දෙති දොස් කුරි එයා පසේ ආදවෙන් තරසුම්
1: ලෝන් සෙරීදෙන් එකම් වි ගදයි යදව බීරුගන්න දතුරු කොප්පන්න ගම්දැන් අන්නන් ජැහුණී මන්නන් රජයන
0: ඇන්තු මිදොස් කොලක විස්සාරදෝ
1: රක් ගදකොන් දෝලෙන්
0: මුසුම් වර ගෝස් දොස් කොලෙක්කම මුස්ම පේදාර ඇමස්මි අංගන මිදොස් කොළ රාජ්‍යගේ කිසාබ මිහාරස් වර විස්සාර කොද් මේ දක්කනෙ දෝ දැනික වෑවෙස් වරගත පුළුමාදගේ සික්ක ඇත්තං කොළ අතිරිමතික ඔන්න හිසාබ්තක තං කොළ වෑගදකමවන මියද එකන් තං කොළ වෑ මඩුතු හෙදකුත්ක මේ මුස්ම බේධාර ආදෑගරක වෑජහෙන එකම ඇති එක විලාගලුක ගදවා
1: ඇදුර පස්සෙන් ගොඩද අදවාහිවා
0: එහෙ මනි දෝ බයිපාර හිඟා දෝ ලවජාම කොම්බෙක හසකුර ලක්ක වග දෙකි දෝ
1: ගලසීමක් දැන් අඩවාහුරයක්න්න
0: එහම ඇන්තු වරං උෆාජ් බදලමිගේ අනෙකයිස් එම අනෙක් අස් දැන් කොම්බෙස්තුූකුම් ෆෙන්නාන කමම බලනීගේ ඇතු ආමිකොළ විසින්ගේ ලවජෑ
2: ආරමනී විකාශර ලබ ලබොර වාහක උනන්න කරගම ඒයි කොම්බාගේ පවසාන විකාශන් අරහි තාරක්ෂසිගේ ගුණ මෙහර හරි හිතන්න කි

ගොඩාවේ කිබුර රුමකි මුමිනුන් ගසිෆයින්නු බොඩා කමකි ඉන්සානායජ්ජෙහෙ ඉජ්තිමාඉ බලිතහුගෙ තෙරෙන් එම්මෙ නොරක්කා තෙරිකම් බොඩු බලි කිබුරවෙරිවෙ ොඩාවගෙන් වා මීහාගේ ගාතුගා එහෙම් මීහොන්නකි එවෙස් අගෙන්නේ නිකමැති බයි එකහල මීහුන් එහෙම් මීහුන්නා මුආමලයික් කොරානී වරන් ඉහා නැති ගොතක එෆද මීහුන්නකි මතී වසීෆාතකෙන් අදා කොරමුන්දා බයික්කමුගා වනී නම එමීහුන්ගේ දශුගා වසීෆා අදා කොරා මීහුන් තිබේනී අබදුවෙස් පිරුවෙරි හාලතිග්ග එයි එමීහුන්ගේ වෙරින්ගේ දුළුම් බේරු එදානේ හුතුරු බස්තකෙක්ගෙ සබබුන්නා වසීෆාගා දෙමිති බෙවේනේ කමුගේ යගින්කං කුඩකමු එකමුගේ නතීජායකි එෆද මීහුන් හිංගා ඔෆිස්තකුන් රයිතුන්න දේන් ජෙහෙ ඛිදුමෙ එද්දුවහුන් අනෙද්දුවහක් බොස්සුන් ලමුන් දියුන් රයිතුන්ගේ මෙදුගා හමනු ජහුන් උෆෙදුමක් මගු ෆහිවුන් මී තරක්කීවමුන් අන්න හුරිහා කවමුත්තකෙක්ගා වෙස් ෆෙතුරිෆාවා නොරක්කාතෙරි ඉජතිමාඉ බයියෙ අලගනුමින්ගේ රාජ්‍යයෙන් වෙස් මදුන් නමවෙස් මිෆද මීහුන් ෆෙන්නමුන්දාකමී හිතාම හුරිකමෙ බයින් මීහුන් බොඩාවෙ ඔලනී නසබුගේ මොළුකමුන් කමක්බුණවෙ අනෙබ්බයකු බොඩාවනී ෆෑසාවෙරිකමුන් අනෙබ්බයකු කිබුරවෙරිවේ බොඩාවනී ලිබිෆාවා ඉල්මුගේ මතිවරිකමුන් අනෙබ්බයකු බොඩාවනී අදා කොරමුන්දා වසීෆාගේ ගොතුන් හෙව විස්නුමෙ දෙව්වාෆාවා එවෙස් මීහකු එහෙ මීහුන්ගේ මච්චක් බොඩාවෙ කිබුරවෙරිවේෙන් නූලේනෙ එහෙනි ඉන්සානාය ලිබිෆාවා කොම්මෙ රඟලුකමකී මෑන් අල්ලාහ ඒනාය දෙව්වාෆාවා නිඅමතෙ ෆෑසාවෙරිකම ඉල්මුවෙරිකම හුනර්වෙරිකම මති වසීෆායා මි කංකමකී අල්ලාහ දෙව්වා නිඅමත්ත එකංකම ශුකුරුකොන් හුරුමි වාජිබුකමෙ එයි එකංකන් දෙමි හුරුමල් ලිබේ බාරෙවෙස්මෙ ශුකුරු කුරුමුගෙ තෙරේගා තිමා ෆද අහුන්නා උහ්තුන්නක් කමේ හිතුමා ඕගා තෙරිවුමා මඩු මොලිවුමා පොඩාකන් දූකොල්ලුමා රීති මුආමලයක් කුරුන් හිමෙනෙ එගොතන් අමලු කුරුමුන් තිමායන් එහෙම් මීහුන් කමේ හිතා අල්ලාහුගේ රුහි බොඩිගතුන් ලිබේනෙ තිමා හිංගා ඔෆීහෙ නුවත කුරාකමෙ එම්මෙ එදෙවේ ගොතුගා කාමියා බීගෙ ලනු දනියා හමය වාසිලුවුමගෙ මගු ෆහිවානෙ කීර්ති රසූලාගෙ හදීසෙක් ගාවෙ වමා තවාදු අහදුල් ලිල්ලාහි ඉල්ලා රෆාහුල්ලාහ් අල් මුස්ලිම් මානයි අල්ලාහ් ටකා මඩු මොලිවා එකකුවෙස් එකලාන්ගේ එමීහෙක්ගේ දරජ මතිවරි නුකුරවයි නුවේ බොඩාවෙ කිබුරු එරිවෙ ඔළුණු මීහුන්ගේ වාහක කීර්ති කුර්ආනුගෙ එත සූරතෙක්ගා බයන් කොරවාෆාවෙ ඒගෙ තෙරෙන් එකකි කාරුන් නමකක් කියුණු මීහෙ ඒනාගේ එම්මෙ ඉස්සතුගෙ දුවහු ඒනායා ඒනාගේ ලෂ්කරා හුරිහා මුදලකායෙකු අල්ලාහුගේ අමුරු ෆුලක් ගම්බවාගති එයි කිබුරුවෙරිවෙ බොඩාවෙ ගතුමුගෙ නතිජ

දන්නාශ හම කශවරුන් උඩුතගුගා වාහා බයකායි බිමුගා වාහා බය මිල්කුවේ වඩිගෙන් වනී අල්ලාහෂේ. අල්ලාහ්නුන් ෆරාතක අලුකංකුරා මීහුන් හකීගතුගා ශරීකුන් නකා තබායින් වෙතේ. එවරෙන් එ තබාවනී හීයකක් කම්ගා නූනීන් වෙතේ. අදි දොගු හදා බයකම්ගා නූනී එවරෙන් වෙතේ.

ආරාම කොම් හැම හිමේ වුමත්‍ය බෑ මිහුන් නටක රේගනු ලෙවි රසකලාංගි අදිත්‍ය බෑ මිහුන් දිරි උළුමගේ මසක්ක කුරුම දුවාලු අලි කුද් දෙවි රසකලාංගි හැම කෂවරුන් එකන්ත තව්ගා අඩුවහා බයක හේකිතකෙ වාකං කෂවරේ.

0: නියවස් පිළිවඳම නුවදිහ එකෙම් මෙගහර්ට්ස් දිවෙහි FM ටියුන් කොන්දම්ම.
1: Lunch break.
2: Lunch break.
3: Lunch break.
4: Lunch break.
5: Lunch break.

0: දෙං එකලේගේ ෆාන ෆහුගා තිමන් රස්කලාන්ගේ රසූලුන් තකෙ එබේ කලුන්ගේ කවුමුගේ මීහුන්ගේ ගාත ෆොනුවීමේ ෆහෙ බයාම් වෙගෙන්වා හෙකිතන් එවරෙන්න එබේ කලුන් ගෙනෙස් දෙව්වූුවේ නමවිස් කුරින් එවරෙන් දොගුකුරි කන්තකන් ඊමාම්වා බයකු කම්ගා එවරෙන්නු වයේ හම එෆදයින් දෙකොළුවෙරුවේ හද්දු ෆහන අලාදා මීහුන්ගේ හිතවගා තිමන් රස්කලාන්ගේ සික්කා ගස්සවා හොෂීමේ
1: දිවෙහිFM දිවෙහින් නායකු නොදිය එක මෙගහර්ට්ස්.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM
2: දිවෙහි බස් දිවෙහිගේ ފަخر
3: ಮಿ ಬಹಂ ಅಲ್ಕುನ್ ಮೆನು ಕುರಿ ಇಹ್ತಿರಾಮೆ ಎಹೆಂ ಬೈಪನೆ ಕುರಾನೆ
2: ದಿವೆ ಹಿಬಸ್ ದಿವೆ ಹಿಂಗೆ ಫಖ್ರು

මෙහර ගඩින් අගඩි නවා විස්මිනට මේනුව දිහේක මෙග හර්ට්ස් දිවිහි FM දිවිහි FM මිගඩී ගල්ගුන් මෙන් කුරිය මිගෙන්දනේ චාලුරාගු චාලුරාගු මිෂෝ එකී දිවිහි අමිල්ල රාව ගලවතක දිවිහි අමිල්ල උෆෙදුන් තක හාසකෝ ලෑගෙන් අල්ගුන් මෙන් දිවිහි FM කුරිය ගෙන්දා ෂෝ ඒ ෂෝග බෑවිරි වෙලමන්නුනි මිගඩීග ලවෙන් හිමනාලම් බේනු කම ගවානම PSM එයා මෙදිරකෝ DFM 91 මි පේජ මෙසේජ් කොල්ලම් මෙජෙහෙනි මෙහා සම්බන්ධයෙන් අල්ගුන් තංකොලෙ කුරිය ජෙහිලාන අදේ දිවිහි සිනමාගෙ තාරීහි ලවේකෙ බුනුමකුන් හම ದೋಗ ಕಣ್ಣುವಾಣೆ ನವಾರ್ಸತೇಕ ನುವದಿಹಾಗೆ ಅಹರುತೋಗ ರಿಲೀಸ್ ಕುರಿ ದೆರಿಯಾ ಫಿಲ್ಮ್ಗೆ ಹಮ ವರ ಫುರಿಹಮ ಉಫೆದ್ದುಮೆ ಮಿ ಆದೆ ಮಿಯದುದ ಮಿ ಲವ ಮಿಹಾಸಬ ಹಿಮನಾಲ್ದೇನ ಅಬ್ಸಿ ಅದಿ ಫಜೀಲಾ ಮಿ ಲವ ಕಿಯಾಫ ಮಿವಣಿ

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවැදේ නමුග අබදුවස්
1: චාදුරාගේ

0: I'm the biggest hit on the stage.
1: මුණියවස් ෆිලෝම නොදී 1 MHz 2 FM ටියුන් කොල්ලවා.

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුග
1: එම්මෙ ෆස්
2: මුනිෆුයි ෆිලෝන්ගේ දායරා එම්මෙ තාජා

මෙවත් බොලිවුඩ් ගොයින් වරුගද ෆිල්මකී අදවිස් තුරන්දාන් රන්වීර් සිංගේ මිස් පයිතිරිලා ෆිල්ම මිහාරමණි මුලි දුනියෙන් එංහාස් අසතේක 35 ක්‍රෝඩ් රුපීස්ගේ ආම්දනිය නිදුෆා තුරන්දා දේ බයිනලකුවාමි බෙලන්තෙරින්න ඕටීටී ප්ලටෆෝම් තකු මිහාර බලාල වෙන ඉන්ඩියාගේ බෙලන්තෙරින්න මියන ජූන් 4කුම් ෆිෂ්ගෙන් ඕටීටී ප්ලටෆෝම් තකුන් මි ෆිල්ම ලිබේන එහෙම වීම ගේග තිබිගෙන් මි ෆිල්ම බලාලන් ඉන්තිසාරු කුරි ෆරෑත්තවගේ ඉන්තිසාර මිවණි නිමුන් ඇස්වා

එවගොතු ෆිරාවුනන් එංගෙවි කලේ ඉතිය ඊමාම් වී මිහාරු හෙයි කලේ මීගේ කුරින්වනී උරෙදිෆයි අදි කලේ වී ෆසාද කුරා මීහුන්ගෙ තෙරෙන්නේ.

මොළු මන්සිල එබහි මිස්රායි ශාම් තිමන් රස්කලාගේ දෙක්කෙවීමේ අදි රංගලු තකෙතුන් තිමන් රස්කලාගේ එවරෙන්න රිසකු දෙවීමේ දෙන් එවරෙන්නා හමය අයිල්මු අත්වෙජ්ජෝමද්දාදෙන් එවරෙන් ඛිලාෆෙන් නොවෙති හම කශවරුම් එවරෙන් ඛිලාෆෙ උළුණු කන්තකාමෙදු කලේග ෆානුග වෙරි රස්කලාගේ කයාමෙ දුවහුම් එවරෙන්ගේ මෙදුගා නියා ප්‍රව්වානතේ.